0: ඕන.
1: ඕ පේන්නුම් උනහර පිටු.
2: යම් පාන්තින ගෝ තගනේ මම.
1: හේම් බන ඩි කුට්ටස් වයනේ බබන.
2: ත්වස්සා සාලිස
1: ඔබෙන් මන සියෝ නබෙන් මෙසේ ආජනේ.